0: نوديها 2 ميجا هرتز تبقى هي FM.
1: كم مدوي بكي تفاتي حساسي كم مي حساسي كفاتوغا اتنهاس كودتا كفروي فاوي
2: ලොයිපා උඵලා හයාතුගෙ උජාලාකං හුදුකුලෑගෙ සාෆුයි බාර ඇත්තකු
1: එකනවරිකමා වකිෆමුගේ ෆුන් අසර් කළුකුලෑගේ අසරුකද ඉබාර ඇත්තකුන්.

0: DVFM නෝදි හේකෙන් මේ
1: බහස් රාන්තකා බුලිපවි ඉක්යාම රීතවලක
2: පපා රේ ආතෙස් කුරියේ
1: නෝදි හේකෙන් මේ ගස් DVFM ගේ මේ හැන්ඩ් දෙයි බයි ලවත කොමස් පෙරිකෙ
2: දෙගොන් ෆිල්මර් නෝ මේ කී
0: හැම දිවෙහිගේ මොනිෆු හි ෆිල්වැදේ නමුග අබදුවස්

0: ටීවීෆ්එම් නෝදි හේකෙම නගහ
1: දාන්තකා ගුලිපවි ටිකෑම රීතවසසා
2: රේ ආතෙස් කුරියේ
1: නෝදි හේකෙම ගෙත් ටීවීෆ්එම් ගේ මේ හැන්ඩ් ටි බයිලවත කොමස් පෙරිකෙද ගොන් ෆිල්ම් නෝ නේ කී හම
0: දිවෙහිඟ මොනිෆුයි ෆිල් වැදේ නමුග අබදුවස්
3: ති එහුන්තරින්ගේ එමෙ මග්බුල් ෆන්නානුන්ගේ ලවත හැඟෙන කිහවරක ඒ ෆන්නානුන්ගේ මවුදුමාතෙගෙන කිහවරකා

0: es un teringue jobón.
1: හිග්ගෑම් අඩුතක එහාම හිග්ගෑමු මියසිකායකු නොදි හෙකෙන්නක හත් දිවහිල්ම්.

0: 스펠링이 허봉.
1: මුණවස් විලෝම නොදිය එක මෙගහර්ට්ස් දිවේ FM ටියුන් කොල්ලවා.

0: TVFM නුවදි හේක මෙබහ
1: දාන්තකා ගුලිපවි ඉක්යාම රීති ලවතසා
2: රේ ආතෙස් කුරියේ
3: නුවදි හේක මෙගස් TVFM ගේ මෙ හැන්ඩි බයි ලවත කොමස් පෙරිකෙ
2: දුගොන් ෆිල්ම් නෝ මේ කී
0: හම දිවෙහිගේ මොනිසු හි ෆිල්ම් වැදෙනුමුග අබදුවස්

0: ඒගා එකුලෙවිගෙන්වා හෙකිත තිමන් රස් කලාන්ගේ එවරෙන්න්න දෙවීමේ.
1: ඉන්නහඋලඉලයකූලූ
0: අම කශවරුම් මෙබෑමීහුම් බුණාකං කශවරේ.

එවවෙස එහහි තෙරියක අනෙන් එහි තෙරියෙක්ගැකි බැයින් එවවෙස්කම ෆුද්දා නොදවේනේ දුවහෙ අදි නස්රු ලිබේනේ බයකුකම් ගාවෙස් එවරෙන්ුවේ.

0: නුවදියේකේ මෙගාහර්ට්ස් දිවේ FM අබදුස් එම්මෙගාතුග.
1: Lunch break. Lunch break.
2: Lunch break. Lunch break. Lunch break.

0: හිතුගෙ එම්මෙ ෆුම් මෙනුම් දුළුම් බොනෙතේ නේගේ එතන් ඉහසාසෙ
1: මෙහාරු එ කරුණයි ඒ ආදෙහෙන් නෙතේ බොනෙපා අහරෙන් එකෙනි කොල්ලා හිඟච්
2: ආදේස් කරන් දෙක තුමති ජහමේ සනා කිසලාරු
3: කලා හුදුන් සිපවෙකින්දා හිග්ගෑම වාහකත අසරුකත රාකුත කායකු

0: DVFM නුවදිහේ 1 MHz දිවෙහිඟ මොණිෆුයි පිළවැදෙන නමුග අබදුවස්
1: මීහුම් බුනේ ලොයිපකි එතන් හාස් වාහකෙ බුනේ දේහසාසකේ එහෙනම් විස් මීගේ මේ උපාවිරිකන් ගෙනුවනි ඒ වාහකතකායකු හික්කෑම රාගෙ කුලලා මෙහුණීමා

0: නුවදියේකේ මෙගාහර්ට්ස් දිවේ FM අබදුස් එම්මෙගාතුග.
1: ලවයකස් බහ ලවයි

අඩු නාහා කදෙන් බොඩාවෙ ගතුමායකු කාෆිරුකම්මති දෙමිහුරුමක් ගද හදා මිහාය වේන් දෙනවි අජාබ හොරිකම්ගේ ඛබර් කලේගෙ ෆාන් දෙබ්බාශේ.

0: නොදිය එක මෙගහට්ස් දිවෙහි එ හබදුවස් එම්ම ගාත
1: මිලාවර නමකි බොස්තීන්ෆා

0: ගුණඥාම වාණී කළ දා දියුම පහුගන්න ඒ පහුගන්න ලාකනේති එන හෝදන් ෆෙන්න මන්සර ඒ වාණී කර තිබුණා ටීවී එකේ ෆෙනුම පහුග දෙන් යන්න මන්සරන් යන්න ලවකන්නේ තීලවයක් කියන්නේ බොරල
1: මීලා මී

0: නොනේ ෂෝගක් ෂෝයක් ගොස්සා
1: ෂෝයක් ගොස්සේ නොමි අනේ වාණියා ක්‍රිෂ්යා දෙමිහුන්ගෙ හිතුගෙ එකක අනිකක ખાસ ජාගේ දෙවිෆ දෙමිහුන්නවිස එක්කන් ඉහුසාස් වාහිසා
0: සාබුන් ගන්නලවද
1: ඕකේ දෙන් අදෙල්ලව ඉංගෙ අනේ රීත් ලව මේකෙන් දෙවර එක ලවද කිතිමුනා හෙල් පහර ගනන්නේ ඉංගෙ දානම ඉංගෙ මිසෝ අදෙල්ලව ඉබ්බලානේ ඉංගෙ ෆිල්ම් ගේ දෙමිලවන්නේ

0: හිතුගෙ එම්මෙ ෆුම් මිනුම් දුළුම් බොනෙතෙන්නේගේ එතන් ඉහසාසෙ
1: මෙහාරු එ කරුණයි ඒ ආදෙහෙන් නෙතේ බොනෙෆා අහරෙන් එකෙනි කොල්ලා හිඟච්
2: ආදේස් කරන් දෙක තුමති ජහමේ සනා කිසනාරු
3: කලා හුදුන් සිපවෙකින්දා හික්කෑම වාහකත අසරුකත රාකුතකායකු

0: නුවදියේක මෙගහර්ට්ස් දිවේ FM අබදුවස් එම්මේ ගාතුක
1: එම්මේ ෆස්
2: මොනිෆෝයි ෆිලෝන්ගේ දායරා එම්මේ තාජා

0: නුවදියක මෙගහර්ට්ස් දිවේ FM අබදුවස් එම්මේ ගාතුග
1: මෙ අවතාගවස් එමිෆස් ෂෝ නිම්මාමිලනී හම ඔයිස් ටීමි බැන්

0: දිවෙහි FM දිවෙහි නායකෝ.
1: නුවදිහ එකෙන් මෙගහත්ස් දිවෙහි FM.
2: රීද අපතු වෙස් රීද

0: දිවෙහි FM 91 MHz දිවෙහිගේ මොනිෆුයි පිළවෙද්දී නමුග අබදුවස්
1: රීති අපතවස් රීති

ගෙ දිරුළුම් මෙනුයි එහෙන් දිරුළුමෙන් නැති තිමම්මෙන් දිරි තිබෙමුවේ අදි මරුවමුවේ අදි ජමා මෙනුයි තිමම්මෙන් හලාකෙන් නොකුරේ එකමාමෙදු එවුරෙන්නක එවවෙස් අල්මන් නුවේ එවුරෙන්නේ හී කොරා බයකු කම්ගා මෙනුවී නුවේ.

මීහුන් දිරුවේ දෙං එයෆහ තිය බෑමීහුන් මරුගන්නවතේ දෙං ඔයාමෙ දුවහතිය බෑමීහුන් දිරුවා එක්කුරවානතේ එකමා මෙදකු ශක්කෙන්නෙතේ එහෙනෙක්කමකු මීසකුන් කුර ගෙන මීහුන්නකං එකමෙන්.